0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: Join or renew your 3ZZZ membership in May and you'll go into our prize draw. Thanks to station sponsor My Travel Solution, you could win return tickets to the Philippines or one of the other great prizes on offer in this year's Membership Drive Prize Draw. Don't just listen, join the 3ZZZ family today for just $16 or $11 concession. Head to 3ZZZ.com.au or call us now on 9415 1928. Thanks to our station sponsors, My Travel Solution, Museums Victoria, Nova Cinema Carlton, Melbourne Zoo, Chemist Warehouse Brunswick, Charmille Films, Bunnings Brunswick. Terms and conditions on our website.
3: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත්තනක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්ව සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රචේ විසින් බලය ලබා දී ඇත.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
4: ගීතේ භාවරූප සිතුවම් කළ අපේ යුගයේ ගාන්ධර්වයා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල්
5: ඉදිරිසිංහ.
4: සිංහල ස්වභාවිත සංගීතයේ රන් සලකුණ TM ජයරත්නයන් සමගින් රසික හදවත් අමතන සොඳුරු හඬ දීපිකා ප්‍රියදර්ශිනි. මෙල්බන්හිදී එකම වේදිකාව මේ මස 17 ඉරුදින සවස 6:30 බෝඩි බීසන් සෙන්ටර් හිදී ප්‍රවේශ පත්‍ර ඔස්ලංකා ටිකට් පෙබ්බඩවිය 0855 720 3.
2: Proud sponsor of 3ZZZ 92.3 FM.
6: ඔබගේ වැඩසටහනට කැමති නම් ඒ විකාශනය කිරීමට උදව් කරන්න. මෙම වැඩසටහන ඔබ වෙනුවෙන් ස්වේච්ඡා සේවකයන් විසින් නිර්මාණය කරන ලද්දකි. ඔබේ භාෂාව මෙන්ම ප්‍රජාව මෙහි ජීවනාලිය වේ. විකාශනයට සවන් දීමෙන් නොනැවති විකාශනයේ අයිතිකරුවකු වන්න. අදම ඔබේ සමාජිකත්වයේ ලබා ගැනීම හෝ අලුත් කිරීම සිදු කරගන්න. සමාජික ගාස්තු ඩොලර් 16යි. සහනදායී හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ 3ZZZ.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
7: මෙම වැඩසටහන ගුවන්ගත වන්නේ සිංහලෙන්.

0: ශනිදා සාද
1: 3ZZZ ගුවන් විදුලියේ සෙනසුරාදා සිංහල සංග්‍රහය
2: සීතලට පිනිවැටෙයි මේ උදේ උණුසුමක් නැති පවන් රැල් ඇදේ හොඳම දවසක අරුණු රැස් විඳේ ඉබි දෙන්න නව දිනක රුවසැදේ
1: ශනිදා ශනිදා ශනිදා සාදය

0: මං ඔබට කතාවක් කියන්නට යන්නේ. මේක පුංචි සිදුවීමක්. හැබැයි මේ පුංචි සිදුවීම තුළ අපට හිතන්නට දේවල් තිබෙනවා. මේ කතාව පුංචි දියණියක් ගැන. ඒ පුංචි දියණිය අම්මත් එක්ක එක්තරා කාර්යාලයකට එනවා. ඇය එන්නේ ඇගේ පාසල් ඇඳුමින්. සුදුසුදු ඇඳුමක් හොඳට මැදලා. ඒත් අනේ කකුල් දෙකට දාගෙන හිටියේ රබර් සෙරෙප්පු දෙකක්. අම්මට වත්කමක් තිබුණේ නැහැ දුවට සපත්තු දෙකක් අරගෙන දෙන්න. ඒ නමුත් ඇය හැමදාම උදේට දුවව ලස්සන සුදු ගවුම අඳලා පාසල් යවනවා. ඉතින් මේ කාර්යාලයේදී අර ලස්සන සුදු ගවුම ඇඳගෙන රබර් සෙරෙප්පු දෙකක් දාගෙන හිටපු පුංචි හුරු බූටි දැරිය කාගෙත් හිත ගත්තා. කාර්යාලයට ආව මහත්මේ මේ දැරිය දිහා පොඩ්ඩක් බලා ඉඳලා මම එනකම් පොඩ්ඩක් ඉන්න කියලා වහාම ඉක්මනින් කාර්යාලයෙන් ඉවතට ගියා. ඌ ආයේ ආවේ අලුත් සපත්තු දෙකක් එක්ක. මේස් දෙකකුත් තිබුණා. ඌ අර අලුත් සපත්තු දෙකයි මේස් දෙකයි පුංචි දුවට දුන්නා. ඇගේ මුවේ ලස්සන හිනාවක් ඇඳුණා. ඒ ලස්සන හිනාව හැමෝගෙම හිත සන්තෝෂ කළා. හිතවතුනි අර මහත්මයා කවුද කියලා කවුරුත් තවම දන්නේ නැහැ. ඔහු සපත්තු දෙකයි මේස් දෙකයි දුවට දීලා යන්න ගියා. ඔහුගේ නමවත් අහගන්න කාටවත් බැරි වුණා. ඒ නමුත් නම නොකිව්වත් ඔහු කළ පුංචි ක්‍රියාවෙන් කී දෙනෙක්ගේ හිත් සන්තෝෂ වෙන්නේ නැත්. අර පුංචි දියණිය කොයිතරම් සතුටින් ඊළඟ දවසේ පාසල් යන්නේ නැත්ද? ඔබත් හිතන්න මේ වගේ පුංචි දෙයක් ඔබටත් කරන්න පුළුවන්. මේ වගේ දේවල් ලොකු මුදලක් යන්නේ නැති වෙන්නට පුළුවන්. ඒත් ඒ පුංචි මුදලින් කෙනෙක්ගේ හිත සතුටු කරන්නට පුළුවන් නම්, කෙනෙක්ගේ දවසක් ප්‍රබෝධමත් කරන්නට පුළුවන් නම්, එතරම් දෙයක් තවත් මේ ලෝකේ තියෙනවද? පොඩ්ඩක් කල්පනා කරන්න. මේ වගේ රටවල් වල ඉන්න අපට මේ වගේ පුංචි පුංචි දේවල් කොයිතරම් කරන්නට පුළුවන්ද කියලා. අද මේ මොහොතේ මේ සුන්දර උදෑසන ඔබත් මෙහෙම කල්පනා කරන්න. අපි අද බැරි වුණොත් හෙට කොහේ හරි පුංචි හදවතක ලස්සන හිනාවක් දැල්වමු කියලා. ඒක අපට කරන්නට පුළුවන්. ඒ වගේ පුංචි දේවල් වලින් තමයි මේ ලෝකය ලස්සන ලෝකයක් වෙන්නේ. ඒ වගේ පුංචි දේවල් නිසා තමයි මේ ලෝකය සුන්දර තැනක් කියලා අපි හැම දෙනාටම හිතෙන්නේ. ඉතින් අපි එකතු වෙලා මේ ලෝකය සුන්දර තැනක් කරමු. පුංචි ප්‍රශ්න අල්ලගෙන රණ්ඩු සරුවල් කරගන්න මිනිස්සු අතරේ අපි හෙමි හෙමි හිට ලස්සන ලෝකය ගොඩනගමු.
1: හද බැඳි ගීතය හදවතේ ගැඹුරු තැනක සිට ඔබට
2: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
3: සිහිලල් බුදුගුණ ගඟුලේ මේ මැයි මාසේ වෙසක් මාසයයි. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවීම යන තෙමගුල සිදු උතුම් වූ වෙසක් මේ වෙසක් කාලයයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් ආමිස ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරදුන් පුද පූජා ලබයි. දන්සැල් තොරන් පහන් කූඩු ආදී විවිධ පූජාවෙන් මේ වෙසක් සමයේ බුදුන් පුදයි. අද අපි තෝරාගත් ගීතේ තමයි මුලින්ම සඳහන් කළේ සිහිලල් බුදුගුණ ගඟුලේ කියන මේ බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන සිත තුළ පහන් සිතුවිලි ශ්‍රද්ධා භක්තිය දනවන ගීතයක්. ප්‍රවීණ ගායන ශිල්පී රූපා ඉන්දුමති එතුමිය තමයි ගායනා කරන්නේ. ගීතය ආරම්භ කරන්නේ සිහිලල් බුදුගුණ ගඟුලේ මෙත් කරුණාමා ගඟේ ඇසුනා ඔබ දෙසූ දහම් සම්බුදු සමිදේ. මේ බුදු සසුන හඳුන්වන්නේ කරුණා ශාසනය කියලා. ඒ කියන්නේ බුදුදහම මූලික වුණේ පටන් ගන්නෙම කරුණාවෙන්, මෛත්‍රියෙන්, අවසන් වෙන්නේ ප්‍රඥාවෙන්. අපේ බුදුහාමුදුරුවෝ පාරමිතා ශ්‍රාවකයන්ට සිතීමේ විමසීමේ නිදහස දුන් වෙනත් කෙනෙක් ශාස්ත්‍රු කෙනෙක් නැති තරම් කියලා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. තමන්ගේ ධර්මයේ පවා විමසා බලා අවබෝධ කරගන්න උන්වහන්සේ පහදා දුන්නා. සුනීත, සෝපාක වගේ අසරණයන්ට නිවන් මඟ පහදා දුන්නා. සසර දුකින් මිදීමට ඉඩ හසර ලබා දුන්නා. කුලීන, කුලහීන, දුප්පත්, පොහොසත්, උගත් නූගත් මේ සියල්ලන්ටම එක ධර්මය, එකම ධර්මයේ බෙදා දුන්නා. තම එකම පුත් රාහුලට වගේම සියලු සතුන්ට දයාව, කරුණාව උන්වහන්සේ දැක්වුවා. බව කතරේ මේ දුරක්කිව ආවෙමි හිමි දකින ලෙසින් බෝමල් වෙදි හිමි දුටුවා සම්බුදු සමිදේ. මේ බව සංසාරයේ ඉපදෙමින් මැරමින් සසර ඇවිදාවේ ඔබවහන්සේ දකින ප්‍රාර්ථනාවෙන්, ඔබවහන්සේ දෙසූ නිර්මල ධර්මය තුළින් ඔබවහන්සේගේ රුව අපි මවා ගන්නවා. සුගත තථාගත පූරිත පූජිත දෙසුවා වූයේ දහමේ මා දුටුවා මනස තුළින් සම්බුදු සමිදේ කිවේකයි. බුදුහිමියනි, ඔබවහන්සේ සාරා සංකීය කල්පලක්ෂයක් පෙරුන්දම් පුරා බුදුවව ලබා අවබෝධ කරගත් ධර්මයේ සතර සත්වයාගේ හිතසුව පිණිස

0: අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය
1: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි. හදපති ගීතයෙන් මහින්ද දිසානායක අපේ හිතවතා කතා කළේ වෙසක් අසිරිය ගැන, වෙසක් අසිරිය පාදක කරගෙන බුදුගුණ ගැන. ඉතින් මේ සතිය ගත වෙන්නේ වෙසක් සමග. ගිය සතිය ගත වුණා අවුරුදු එක්ක. අපි අවුරුදු උත්සවවලටත් සහභාගී වුණා, වෙසක් උත්සවවලටත් සහභාගී වුණා. අවුරුදු උත්සවවලදීත් වෙසක් උත්සවවලදීත් අපිට හමු වෙච්ච ශනිදා සාදයේ අසන්නන් අසන්නියන් අපට දැක්වූ අදහස් අපි ධෛර්යමත් කරන අදහස්. ඉතින් ඒ සියලු දෙනාටම අපේ ස්තුතිය හිමි වෙනවා. ඔබේ ධෛර්යමත් කිරීම තමයි, ඔබේ දිරිගැන්වීම තමයි අපි ඉදිරියට ගෙන යන්නේ. ඉතින් පසුගිය සතියේ සති අන්තයේ අපි පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ වෙසක් උත්සවයට සහභාගී වුණා. එතෙන්දී අපිට අහන්නට ලැබුණා වෙසක් උත්සවය හරිම සරුයි, වෙසක් පහන් කූඩු තොරන් මේ සියල්ල හරිම අපූරුයි, ලංකාවේ වගේමයි. දන්සල් මිනිසුන්ට කන්න බොන්න හැමදේම තිබුණා. ඒ අතරේ අපිට අහන්න ලැබුණා අපූරු භක්ති ගීත ගායනයක්. අපි හැමදාම බොහෝ තැන්වලදී අහන්නේ වැඩිහිටියන් භක්ති ගීත ගායනා කරන ආකාරය. හැබැයි එදා පාරමිතා බෞද්ධ විහාරස්ථානයේදී පුංචි තරු දැරියන් පිරිසක් භක්ති ගීත ගායනා කරන හැටි අපි දැක්කා. අපි අහගෙන හිටියා. හරිම සතුටක් දැනුණා. මේ පුංචි බටු ඇට වගේ පුංචි දරුවෝ දැරියෝ මේ සිංහලෙන් මේ බැති ගීත ගායනා කරන හැටි දැක්කාම හැමෝගේම ඇස්වලට කඳුලක් උනන්නට ඇති. ඉතින් අපි කොහොම හරි ඔවුන්ගේ ගායනය අඩංගු හඬපටිය සොයාගත්තා. අපි කැමති ඒක ඔබත් සමග බෙදාගන්න. මේ පාරමිතා බෞද්ධ විහාරස්ථානයේදී පුංචි දරු දැරියන් ගායනා කළ භක්ති ගීතයක්. මේ භක්ති ගීත ගායනය පුහුණු කළ, මේ ලියු සංගීතවත් කළ මේ සියලු දෙනාටම අපේ ස්තුතිය හිමි වෙනවා. අපි අහලා බලමු ඒ පුංචි දරුවන්ගේ භක්ති ගීත ගායනය.

0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: ජීවිතේ අපි හරිම ආදරෙන් පරිස්සමින් පපුවට තුරුල් කරගෙන ඉන්න සමහර දේවල් තියෙනවා. ඒක සමහර විට අපි ගොඩක් ආසාවෙන් සල්ලි එකතු කරලා ගත්තු අලුත්ම දෙයක් වෙන්න පුළුවන්. කාගෙන් හරි තෑගිකට ලැබුණු ලස්සන කෝප්පයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපි අපේ පණ වගේ ආදරය කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි මේ දේවල් වලට කොයිතරම් තදින් බැඳෙනවද කියනවා නම්, ඒ දේවල් කවදාහරි දවසක අපිට නැති වෙයි කියන සිතුවිල්ල පවා අපේ හිතට ගෙනෙන්නේ මහා ලොකු බිහිතියක්. අපි හැමෝම කැමති අපි ආදරය කරන දේවල් සදාකාලිකවම අපි ළඟ තියනවා දකින්න. හැබැයි යථාර්ථය ඊට වඩා ගොඩක් වෙනස්. කාලයත් එක්ක මේ ලෝකේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙනවා, දිරාපත් වෙනවා, නැති වෙලා යනවා. මේක තමයි ලෝක ස්වභාවය. මේ ස්වභාවය තේරුම් නොගන්න තාක් කල් අපිට සිද්ධ වෙන්නේ අර කිව්ව භෞතික දේවල් හරි මිනිස්සු හරි අපෙන් දුරස් වෙනකොට පපුව පැලෙන තරම් දුකක් අත්විඳින්න. මීට කාලයකට කලින් මට කියවන්න ලැබුණා හරිම අපූරු සෙන් කතාවක්. මේ කතාව මගේ ඔළුවට කොච්චර තදින් කාවැදුනද කියනවා නම්, අදටත් මගේ ජීවිතයේ යම් කිසි දෙයක් අහිමි වීමක් ගැන දුකක් දැනෙන හැම වෙලාවකම මට මේ කතාව මතක් වෙනවා. ඇත්තටම මේක නිකම්ම නිකම් කතාවක් නෙවෙයි. ජීවිතය දිහා බලන කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් ප්‍රබල දර්ශනයක්. කතාව පටන් ගන්නේ ප්‍රවීණ සෙන් ගුරුවරයෙක්ගෙන්. දවසක් මේ ගුරුවරයා තමන්ගේ ගෝලයන්ට දේශනයක් කරමින් ඉන්නවා. ඔහුගේ අතේ තිබුණා හරිම ලස්සන වීදුරු වලින් කරපු වටිනා කෝප්පයක්. මේ කෝප්පය දිහා බලාගෙන හිටපු ගෝලය කැහුවා, "ගුරුතුමනි, ඔය තරම් වටින ලස්සන වීදුරු කෝප්පයක් පාවිච්චි කරද්දී ඔබට බයක් දැනෙන්නේ නැද්ද ඒක බිඳේ කියලා? කොහොමද ඔච්චර සැනසෙල්ලෙන් ඒක පාවිච්චි කරන්නේ?" ගුරුවරයා හරිම සන්සුන් හිනාවක් මුහුණට නගාගෙන කෝප්පෙ දිහා ආදරෙන් බලලා මෙහෙම කිව්වා, "මේ කෝප්පෙ ඇත්තටම හරි ලස්සනයි. මේකට වතුර දැම්මම ඒ වතුර පවා හරිම ලස්සනට පේනවා. ඉර එළිය වැටුනම මේ වීදුරුව හරහා දේ දුන්නක පාට මැවෙනවා. මම මේ කෝප්පෙන් වතුර බොන්න හරිම ආසයි. හැබැයි මගේ හිත ඇතුලේ එක රහසක් තියෙනවා." ගෝලිය කුතුහලයෙන් යුතුව ගුරුවරයා දිහා බලාගෙන හිටියා. "මම දන්නවා මේ වීදුරු කෝප්පය කියන්නේ කවද හරි දවසක අනිවාර්යෙන්ම බිඳිල යන දෙයක් කියලා. සුලඟක් ඇවිත් මේක මේසෙන් බිමට වැටෙන්න පුළුවන්. එහෙම නැත්තම් මගේ අතින්ම ලිස්සලා ගිහින් බිම වැටිලා කුඩු වෙලා යන්න පුළුවන්. ඒ නිසා මගේ මනසින් මම මේ වීදුරුව දැනටමත් බිඳුරු එකක් විදිහටයි දකින්නේ." ගුරුවරයා තව දුරටත් මෙහෙම පැහැදිලි කළා, "මම දන්නවා මේක දැනටමත් බිඳිලා ඉවරයි කියලා. ඒ නිසා මේ කෝප්පෙ හොඳින් තියෙන තාක්කල් මම ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒකේ ලස්සන විඳිනවා. හැබැයි දවසක මේක බිමට වැටිලා කෑලි කෑලි වලට කැඩිලා ගියාම මම අඬන්නේ නැහැ. මම දුක් වෙන්නේ නැහැ. මම කියනවා, ඔව්, මම දැනගෙන හිටියා මේක කවදාහරි බිඳෙනවා කියලා. ඒකේ ස්වභාවය ඒකයි කියලා. ඔබ මොහොතක් මේ ගැන ගැඹුරින් හිතලා බලන්න. අපේ ජීවිතවලට මේ කතාව කොයිතරම් නම් සමීපද? අපි දුක් වෙන්නේ යම් දෙයක් නැති වුණාම නෙමෙයි. අපි දුක් වෙන්නේ ඒ දේ සදාකාලිකයි කියලා අපි අපේ හිතින්ම වාගෙන හිටපු බොරු බලාපොරොත්තුව කැඩිලා ගියාම. අපි හිතනවා අපි ගන්න අලුත් වාහනේ හැමදාමත් අලුත් පිටතියයි කියලා. අපි හිතනවා අපි ආදරය කරන කෙනා හැමදාම කිසිම වෙනසක් නැතුව අපිත් එක්කම ඉඳී කියලා. හැබැයි ඇත්තම දේ තමයි මේ විශ්වයේ තියෙන කිසිම දෙයක් අපිට සදාකාලිකව අයිති නැහැ. හැම දෙයක්ම තියෙන්නේ වෙනස් වීමේ ක්‍රියාවලියක.
0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
2: වත්සලා ඉෂ්ටවීර ගායනා කළ අලුත්ම ගීතයක් ඔබ වෙත ගෙනෙන්නටයි අපි සැරසෙන්නේ. ගීතය ලිව්වේ අමිල වර්ණසූරිය, සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග. මේ වත්සලා ඉෂ්ටවීර.

මා පසුගිය සතියේ ස්වර්ණ පද්මංගෙන් ඔබට ඉදිරිපත් කරේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාර මහතා පිළිබඳව. එතුමා ආශ්‍රිත තවත් දේවල් මම ඔබට අද පවසන්නම්. 1966 වසරේදී ඉන්දියාවේ සත්‍යෙන් බෝස් අධ්‍යක්ෂණය කළ හින්දි චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ නම ආශ්‍රා. විශ්වජිත් සහ මාලාසිංහ තමයි ප්‍රධාන භූමිකා රඟ දැක්වුවේ. ඊට වසර 3කට පසුව ආශ්‍රා නමින්ම ඒ මුල් හින්දි චිත්‍රපටයේ කතාව අනුසාරයෙන් උර්දු බසින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ පාකිස්තානයේ ලාහෝර් නුවරදී. ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාසා මීර්. රංගපෑවේ ශබ්නම්, මොහම්මද් අලි, රොසිනා, රත්තන් කුමාර් ඇතුළු පිරිසක්. චිත්‍රපට සංගීතවත් කළේ මිසාර් බස්මි. ඒ චිත්‍රපටයේ තියෙනවා උර්දු බසින් රූනා ලයිලා ගායනා කළ ගීතයක්. ඒ ගීතය තමයි මේ

යසපාලිත නානායකර් මාතා අධ්‍යක්ෂණය කළ සහායක ඩැනි චිත්‍රපටයට පීඑල්ඒ සෝම්පාලයන් ඒ ගීතයේ තනුවට ගීතයක් ලියවා ගත්තා ශ්‍රී නිහාල් ජයසිංහ ලව්ව. ගීත ගායනයට ආරාධනය කළේ ෂෙල්ටන් පෙරා මහත්මයාටත් ඇන්ජලින් ගුණතිලක මහත්මියටත්.

මම මෙතෙක් ඔබට නොකී කතාවක් කියන්නයි මේ සූදානම. යසපාලිත නානායකල් මහතා එතුමාගේ තුෂාර චිත්‍රපටයට විජේ කුමාරතුංග සහ මාලනී ෆොන්සේකා සම්බන්ධ කර ගැනීමට කල්පනා කරා. ඒ වෙන විට ඒ දෙපළ චිත්‍රපට කිහිපයකම රඟපා එක්තරා මට්ටමකට ජනප්‍රියත්වයක් මෙන්ම හොඳ පරිචයක් ලබා තිබුණා. විජේ කුමාරතුංග චිත්‍රපට 14කටත් මාලනී ෆොන්සේකා චිත්‍රපට 20කටත් රංගනින් එක් වී තිබුණා. යසපාලිත නානායකට අවශ්‍ය වුණේ තමාගේ කුළුඳුලේ අධ්‍යක්ෂණය කරන්න චිත්‍රපටයට විජේ මාලනී පෙම්මුතුන් ලෙස සහභාගී කරවා ගැනීමට. ඒ දෙපළ මේ චිත්‍රපටයට සහභාගී වීමට වැඩි නැඹුරුතාවයක් දක්වා තිබේ නැහැ. ඒ දෙපළ යසපාලිත නානායකර නම් වූ නවතම අධ්‍යක්ෂවරයාගේ ප්‍රතිභාව පිළිබඳ වැඩි අවබෝධයක් නොතිබෙන්නට හේතුව වූයේ ඉන් පෙර එතුමා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකර නිසා වෙන්නට පුළුවන්. පසු කාලයක එතුමා රසසාගරයේ මැවූ අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රසිද්ධ වෙන බව ඒ

තමාගේ නවතම චිත්‍රපටයට කැමරා අධ්‍යක්ෂණයේ තීරීම වුණේ එතුමාමයි. වාසුදේව නානක්කාර මහතා තම බාල සහෝදරයාගේ ප්‍රතිභාව පිළිබඳ කිසියම් තක්සිරුවකින් සිටින්නටත් ඇති. එතුමා විලියම් ඔලම්ස් මහතා ලවා විජය සහ මාලිනීව තුෂාරා චිත්‍රපටයේ රඟපෑමට එකඟ කරගෙන තිබෙනවා. මම මේ කතා උපුටා ගත්තේ ජයරත්න ගලගෙදර මහතාගේ බයිස්කෝප් කතා නම් වූ වැඩසටහනින්. යසපාලිද නානායකර් මහතා අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් ජයසිකුරුයි. සරත් දසනායක මහතා සංගීතවත් කළ ඒ චිත්‍රපටයේ ආ ගීතයක් මේ. සුනිල් ගුණවර්ධන රචනා කළ මේ යුග ගීතය ගායනා කරන්නේ එච්.ආර්. ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක.

පසුපාලිතන නායකකාර මහතා දේශපාලනයට සම්බන්ධ වී සිටියා. විජය කුමාරතුංග මහතා ආරම්භ කළ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරු දැරුවේ එතුමා. ඉන්පසු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ බෞද්ධ නිදහස් පෙරමුණේ භාණ්ඩාගාරික ධුරය දැරූ එතුමා. 1988 බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස එතුමා ඡන්දයෙන් පත් වී තිබෙනවා. තුෂාර චිත්‍රපටයට නිෂ්පාදනයෙන් මුලින් එක් වී සිටියේ මොහොමඩ් ඕමාර් සහ හරිම් හසන් නම් මුදෙපලක්. නමුත් පසු ඔවුන් දෙදෙනාින් අයින් වීමෙන් පසු නිෂ්පාදනයෙනුත් එක්ුණේ යසපාලිත නානායක්කාර මහතා බව සැලවෙනවා. නමුත් පසු කලෙක යසපාලිත නානායක්කාර මහතා අධ්‍යක්ෂණය කළ ප්‍රදීපේ මා වේවා චිත්‍රපටයට ඒ කලින් සඳහන් කළ දෙපළ නිෂ්පාදනයෙන් එක් වී තිබෙනවා. එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කළ මේ ගීතය ප්‍රදීපේ මා වේවා චිත්‍රපටයට රචනා කළේ ශ්‍රී නිහාල් ජයසිංහ පද රචකයායි. සංගීතවත් කළේ ලයනල් අල්ගමයන්.

සිනමා කලාවට තිබූ අසීමිත ආදරය නිසාම නව සිනමා රූපී අත්දැකීම් වලින් සන්නද්ධ ඉතාමත් ජනප්‍රිය සිංහල චිත්‍රපට රාශියක් අපේ සිනමා වංශ කතාවට දායාද කළ යසපාලිත නානායක්කර මහතා ඉතාමත් අවාසනාවන්ත ලෙස 1996 ජූනි 23 වෙනිදා එතුමාගේ වයස අවුරුදු 56 ඉක්ම වූ පමණින් මෙලොව හැර නොගියා නම් එතුමා අතින් තවත් ජනප්‍රිය ධාරාවේ සිනමා නිර්මාණ රාශියක් බිහිවෙන්නට ඉඩ තිබුණා. මේ සනිටුහන්වන්නේ අද ස්වර්ණ පද්මාංගයේ නිමාවයි. 1971 ඉන්දියාවේ ප්‍රදර්ශනය වුණ හින්දි චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ නම ආප් ආයේ බහාර් ආයේ. රාජේන්ද්‍ර කුමාර් සහ සදානා ප්‍රධාන චරිතාංග පෑවා. ඒ චිත්‍රපටයේ ආ ගීතයක් මේ. ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල් සංගීතවත් කළ මේ ගීතය ගායනා කරන්නේ ලතා මංගේෂ්කාර් සමඟ මොහොමඩ් රාෆි.

ඒ ගීතේ තනුවට ශ්‍රීනි හා ජයසිංහන් යසපාලිත නානායක්කාර මහතාගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය වූ තුෂාර චිත්‍රපට රචනා කර මේ ගීතය සංගීතවත් කළේ පී.එල්.ඒ. සෝමපාලයන්. ගායනය මෙක්වන්නේ එච්.ආර්. ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක. ඉතින් තවත් දවසක තවත් මෙවැනිම චරිතයක් හඳුනා ගැනීමට අපි එක්වෙමු. මම රෝහණ කරුණාරත්න.

0: සෙන් කතා සිහින ලෝකය. අපේ ගුරුතුමා දිනපතාම දවල්ට කාලා ටිකක් නිදා ගන්නවා. අපි දවසක් ඇහුවා, "ඇයි ගුරුතුමනි ඔබ හැමදාම දවල්ට නිදාගන්නේ?" කියලා. එතුමා කිව්වේ, "හයවෙනි සියවසේ සිටි මහා චීන දාර්ශනිකයෙකු මෙන්ම ප්‍රඥයෙකු වූ කන්ෆියුෂියස් කලා වගේ මමත් සිහින ලෝකයට යනවා. එහි ගොස් ඉතා ඈත අතීතයේ සිටි ප්‍රබල මුනිවරුන් මුණ ගැසෙනවා. උන්වහන්සේලාගෙන් බොහෝ දේ මම ඉගෙන ගන්නවා" කියලයි. ඉතින් අපි නිහඬ වුණා. හැබැයි එක දවසක් ග්‍රීෂ්මය ඉතා තදින් දැනුන නිසා අපටත් දවල් දානෙන් පස්සේ ටිකක් නිින්ද ගියා. ඒ වුණාට අපේ ගුරුතුමාට ඒකට හොඳටම කේන්ති ගියා. "ඇයි ඔබලා මේ මහ දවල් නිදාගත්තේ? බොහොම නරකයි." අපි හැමෝම උත්තර නැතුව විරාන්ත වෙලා හිටියා. එක සිසුවෙක් මෙන්න මෙහෙම කිව්වා, "ගුරුතුමනි, අපිත් අර 6 වෙනි සීවසේ මහා දාර්ශනික කන්ෆියුෂියස් කලා වගේ සිහින ලෝකයට ගියා ඉපැරණි මුනිවරුන් මුණ ගැහෙන්න" කියලා. ගුරුතුමා තවත් කෝප වී ඇසුවා, "හා, එහෙමද? ඉතින් ලෝකයේ පිළිබඳ කුමන කරුණුද ඔබලා උන්වහන්සේලාගෙන් සෙව්වේ?" දෙන්න පිළිතුරක් හොයාගෙන බැරුව අපි ආයෙත් බිම බලාගත්තා. අපේ පන්තියේ බාලම ඒ වගේම කොයි වෙලෙත් ඉතා යටහත් පහත් වැඩියෙන්ම නිහඬවම සිටින සිසුවා මෙන්න මෙහෙම උත්තර දුන්නනේ, "ගුරුතුමනි, අපි හැමෝම සිහින ලෝකයට ගොසින් එහි වැඩ සිටි මුනිවරයන්ගෙන් ඇසුවා මේ ඕ මොනවද ඔබලා ඇසුවේ?" ගුරුතුමා තවත් සැර වුණා. "අපි ඇසුවා අපේ ගුරුතුමා මෙහි එනවා නේද හැමදාම දාණයෙන් පස්සේ කියලා." ඒ මුනිවරින් නම් කිව්වේ, "අපි නම් එහෙම කෙනෙක් මේ සිහින ලෝකේ දැකලා නැහැ" කියලයි. ඉතින් අපි ඔබතුමාගේ හැඩරුව විස්තර කෙරුවා. සිසුවාගේ වචන ඉවර වෙන්නත් කලින්, "හා හා, ඇති ඇති. අද ඔබ සියලු දෙනාම පොඩි විවේකයක් ගන්න. ග්‍රීෂ්මෙත් ටිකක් සැරයිනේ" කියලා ගුරුතුමා තම රතු උණ මුහුණ වහගෙනම පිටත් වුණා.
1: සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.

ජීවිතේ වැඩිපුරම සතුට තිබුණේ කොතැනද කියලා ඔබෙන් කෙනෙක් ඇහුවොත් වැඩි දෙනෙක් දෙන උත්තරයක් තියෙනවා. ජීවිතේ වැඩිම සතුට තිබුණේ මහගෙදරදී. ජීවිතේ සතුට අපි විඳේ දෙමාපියන් එක්ක, සහෝදර සහෝදරියන් එක්ක මහගෙදර ගත කළ යුගයේ කියලා ඔබට මතක් වේවි. ඒක තමයි ජීවිතේ. ඒ බොහොමයක් මහගෙවල් අද පාළුවට ගිහිල්ලා. හැම මහගෙදරකම කතාවක් තියෙනවා. දරුවන් සමග කෙලි දෙලින් සිනාවෙන් පිරුණු මහගෙවල් කාලයක් යනකොට දරුවන් පිටව ගියාට පස්සේ දෙමාපියන් මහලු වුණාට පස්සේ සමහර විට දෙමාපියන් මිය ගියාට පස්සේ පාළුවට යනවා. පාළුවට ගිය මහගෙවල් හැම තැනම තියෙනවා. ඒවා අපේ හිතවලට වේදනාවක් ඇති කරන දර්ශනයක්. හැබැයි ජීවිතයේ යථාර්ථය කියන්නේ මොකක්ද කියන එක අපට තේරුම් ගන්නට වෙනවා. හැම දෙයකම අවසානය ඔය විදිහ තමයි. කුඩා කාලයක්, සස්ත්‍රීකවත් කාලයක්, ඊළඟට සියල්ල ක්ෂය වෙලා යන කාලයක්. මේ හැම තැනකදීම අපට පේනවා. හැබැයි මහගෙවල් කියන්නේ මතක විතරක් නෙමෙයි. මහගෙවල් වල අපේ ජීවිත රැඳිලා තියෙනවා. මහගෙවල් වල අපි නොකියු අපට කියන්නට බැරි වුණු කතා ඕනතරම් රැඳිලා තිබෙනවා. මේ සියල්ල දරාගෙන තමයි අපට ඉස්සරහට යන්නට වෙන්නේ. පාළු වෙච්ච මහගෙවල් දිහා බලාගෙන අපි අපේ ගමන ඉස්සරහට යනවා. ජීවිතේ මොකක්ද කියලා අපි තේරුම් ගන්නකොට අපි මහගෙවල් වලින් හුඟක් ඈත් වෙලා.

ඔබ ගැයූ ගීතය හැටියට අද අපි තෝරාගත් ගීතයේ මුල් ගායනය මිල්ටන් මල්ලවරච්චිගෙන්. ගීතය ලිව්වේ ඔගස්ටස් විනයාගරත්නම්, සංගීතවත්කලේ නිමල් මෙන්ඩිස්. අද මේ ගීතය ඔබ වෙනුවෙන් ගායනා කරන්නේ හෂේන්ද්‍ර කුරුප්පුආරච්චි.

0: සිරිල්, අර අලුතින් ගත්ත ඩ්‍රයිවර්ට එන්න කියනවා. ආ, ආවද?
1: නෝනා,
0: ඩ්‍රයිවර් කාර් එක ලෑස්තිද?
1: ලෑස්ති නෝනා, නගින්න.
0: මොකද්ද ඔහිගේ නම කිව්වේ?
1: දවුන්ද සේකර නෝනා.
0: දවුන්ද සේකර? අයියෝ අයියෝ ඩ්‍රයිවර්, එක දිග වැඩිනේ. අපි ළඟ වැඩ කරපු හැම ඩ්‍රයිවර් කෙනෙකුටම අපි කතා කළේ මුල නමින්. සාරත්, පාලිත, විමල්, අන්න එහෙම කොට නමක් තිබ්බම හරි ලේසියිනේ. වාසගම වැඩක් නෑ, මුල නමින් කතා කරමුකෝ අපි. මොකද්ද සම්පූර්ණ නම කිව්වේ?
1: දී දවුන්ද සේකර.
0: දී කිව්වේ මොකද්ද?
1: ඒක මේ නෝනා අපේ තාත්ත දාපු නමනේ. ඩාලින්. ඩාලින්.
0: හා හා, හරි හරි, අපි යමු දවුන්ද සේකර.

0: මහිල් මුනිදාස දේවිකා සේනාධීර.
1: අද දවසේ මම ඔබ ළඟ තියා යන මේ සිතුවිල්ල උපුටා ගත්තේ බුදුදාස විතානාචි සහෝදරයාගේ ෆේස්බුක් පිටුවෙන්. ගහක් කොච්චර උසට වැඩෙනවද කියන එක තීරණය වෙන්නේ අතුවලට වඩා නොපෙනී තියෙන මුල්වල ගැඹුර මතයි. මුල් තමයි පදනම. ඉතින් ඔබේ පදනමත් ශක්තිමත් කරගන්න. ශනිත සාදය ඔබ වෙත ගෙනෙන්නට අදත් මට සහය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි. මම ශනිදා සාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ. එදිරිසිංහ ඔබ සැමට සුවදායි සතියක්.